ඉලාටේමට සයික් සැක්කු ටක්වට සවීගයාන ඇටිගවෙලා ඉක්මලික් ජවානි නිකාත් ලිවේලාටක්කොත් කැසිනම්මටක් තෙම්සාගයාන ඇටිකුට මොනට සයික් සැක්කුන්.